ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මඟින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් බත්සමග පුර අහෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වීසිනු බසළු දෙනාම ඉතාමත් ලිඟතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසයේ 30 වැනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ වෙතින මම ඔබේ හිතවත් නායන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙන ගීගොන්නකුත් සමග මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. දැන් අපි පසුගිය සතියේ මතක් කළා විශේෂයෙන්ම ඔබ දන්නවා අප අතරින් සදහටම සමුගත් රබුකන සිද්ධාර්ථ හිමියනුත් ඒ වගේම ආචාර්ය නන්දා මාලිනියත්. ඉතින් අද දවසෙත් අපි විශේෂයෙන්ම මේ ආචාර්ය නන්දා මාලිනියට උපහාර වශයෙන් ඇය විසින් ගැයූ ගීගොන්නක් සමගයි මේ හෝරාව ගත කිරීමට සූදානම්න්නේ. හොඳයි, එසේනම් අපි මෙම ගීතයත් සමග අද දවස මේ ආකාරයෙන් ආරම්භ කරමු.

අපදමින් සූදානම් වෙන්නේ සතිපතා ඔබ වෙත ඇඩිලේඩ් ලක්හඬ සාදරයෙන් ක්ලින කරන සදහම් සිතුවිල්ල ගෙනීමටයි. ඉතින් අද සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ පිට්ටුගල සුදර්ශනාරාම වාසී පූජ්‍යපාද ඇහැලියගොඩ ගුණරතන ස්වාමින්වහන්සේ විසිනි.

සැදැවත් වාසනාවන්ත පින්නතුනි. අපි කවුරුත් ආසයි ධනවත් වෙන්න. සල්ලි වැඩි කරගන්න. කවුද ආස නැත්තේ? අනිත් අයට වඩා සල්ලි තියෙනවා කියලා පෙන්වන්න, අනිත් එක වටිනා දේවල් එකතු කිරීමේ ආසාව අප ළඟ තියෙනවා. වටිනා දේවල් වගේම ලස්සන දේවල් එකතු කරන්නත් ආසයි. ඔය සමහර ළමයි මුද්දර එකතු කරනවා. ලස්සන ලස්සන මාළු ජාති පරණ කාසි එකතු කරනවා. හොඳයි, ඔය ළමයින් අතර වැඩිහිටියන් අතර ඉන්නවද කුණුගොඩවල් එකතු කරගන්න ආසය? මේක මරදානේ කුණුගොඩ, මේක බොරැල්ලේ කුණුගොඩ, මේක පිටකොටුවේ කුණුගොඩවල් කියලා අපි කවුරුවත් කුණුගොඩවල් එකතු කරගන්න ආස නැහැ. මල් එකතු කරනවා. මල් එකතු කරන්නේ සුවඳ නිසා, ලස්සන නිසා. කුණුගොඩවල් එකතු නොකරන්නේ ගඳ ගහන නිසා. ඒ වගේම අපේ ජීවිතවලට බණෙන් එකතු කරන්නේ ගුණ රාශියක්, මල් වගේ සුවඳ ඇති ගුණ රාශියක්. ඒ වගේම ගඳ ගහන අගුණ දුරු කරලා, වැරදි නැති කරලා ජීවිතවලට සුවඳ ගහන ගුණ රාශියක් ධර්මයෙන් අපට එකතු කරගන්න පුළුවන්. ඒවා ජීවිතයට එකතු කරගෙන ඊළඟට මොකද කරන්නේ? ඒ පුජ්‍යලයා ධර්මානුකූලව වැඩට බහිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ බෞද්ධයා ධනපතියෙක් වීමට වඩා ගුණ ඇත්තක වීම ශ්‍රේෂ්ඨ බවයි. ඒ බෞද්ධයා කොයි වගේ ධනවතෙක් වෙන්න ඕනද? මෙන්න මේ ධනය ඔබ සැම කෙනෙක් ළඟම තියෙන්න ඕන. ඔබේ ජීවිතයේ වාසනාව උදා කරගන්නට නම් මේ ධනවත්කම තියෙන්න ඕන. එතකොට ඔබ හරි ලස්සනයි. හොඳයි, මේ ධර්මය අනුව ජීවිතය හදලා බලන්න. එතකොටයි ධර්මයේ තිබෙන ශ්‍රේෂ්ඨ බව තේරුම් ගන්නට පුළුවන් වන්නේ. අප සතුව තිබිය යුතු ධන හතක් ආර්ය ධන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද්ද පළවෙනි ධනය? සද්ධාව. සද්ධාව කියලා කියන්නේ තුනරුවන්ගේ ගුණ දැනගෙන පැහැදීමටයි. සද්ධා දෙකක් තියෙනවා. එකක් මෝඩ සද්ධාව, හෙවත් අමෝලික සද්ධාව. අපේ අම්මලා දානේ උයනකොට ලුණු බලන්නේ නැහැ. නාහේකට බැඳගෙන හත්තට වාරයක් වතුර පෙරලා අරන් උයනවා. ඒ වුණාට ඒක කන්න බෑ. හම්බන්තොටත් පුත්තලමත් හොද්දට එකතු වෙලා නේද? හොඳට හොයලා බලලා විමසලා යමක් පිළිගෙන කටයුතු කිරීම හොඳ සද්ධාව, හෙවත් ආකාරවතී සද්ධාවයි. දෙවෙනි ධනය සීලයයි. පය වචන දෙක සංවර කර ගැනීම, ලැජ්ජා බිය දෙක ඊළඟ ධන දෙකයි. මේ තමයි අපේ ජීවිතවල අවශ්‍යම ධන දෙක. මේ ධන දෙක තියෙනවා නම් දෙවියෙක් වෙනවා, නැත්තම් තිරිසනෙක් වෙනවා. හොඳට ඉගෙන කියා ගැනීම, බහුශ්‍රුත බව, නමසරුව පරිත්‍යා කිරීම, ලෝකයේ ඇති තතු ඒ ආකාරයෙන් දැන ගැනීමට හැකි ප්‍රඥාව හත්වැනි ධනයයි. ඔබ ඇති කරගන්නා මේ ධන හත කවදාවත් ජලයෙන් ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. සොර හතුරන්ට පැහැර ගන්න බැහැ. හැමදාම ඔබ එතකොට ධනවතෙක්. ඔබ පසුපස්සෙන් ඇවිත් හැම භවයකදීම සැප සම්පත් ලබා දෙන අනුගාමික නිධානයක් බවට පත් වෙනවා. ඔබ සැම දෙනාත් මෙවැනි ධන නිධාන ඇති කරගෙන දෙලව ජය ගැනීමට උත්සාහ කරන්න. ඔබ සැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ஈர்த்த புவத்து அசதி பெருமை.
1: ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 5 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවර්ජන වන පරිදි විශේෂ ජන රැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම්මට්ටමින් කොට්ටාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවයි. අනුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහත්මයා මේ බව කියා සිටියා. මේ අතර එල් නිනෝ දේශකුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මේ වන විට බලපා ඇති එල් නිනෝ තත්ත්වය හමුවේ මතු ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතාවින්ම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබුණා. පසුගිය යලකන්නේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ සසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළා. ඇතිවී ඇති එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අමුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශයකින් පමණ ඉහළ ගොස් ඇතැයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එල් නිනෝ බලපෑම සමග ඉදිරි මාස 8ක කාලයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්වැදැයි ආපදා කලබලකාරක මධ්‍යස්ථානය පානීය ජලය හිඟවීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාවට ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා
2: මේ වෙද්දී දිවයිනට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලංකා කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික්ක 7ක ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලංකා කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේදී ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ජනකරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණ ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: මේ අතර දිවයිනේ තෙත්කලාපේ පීටි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතිවද වියලි කලාපයේ ජලාශවල ජල ධාරිතාව සීග්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම හම්බන්තොට, බඩකලපුව, මොණරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%කට වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටි ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ 74 සමස්ත ජල ධාරිතාව 36%ක් දක්වා පහළ වැටි ඇති බවයි. මේ අතර එළිනෝ තත්ත්වයේ හේතුවෙන් ඉදිරි මහ කන්නේ ගොඩ භෝග වගාව කෙරෙහි රාජ්‍ය අවධානය යොමු ඇති බව කෘෂිකර්ම මාත්‍ය නමල් කර්දාරත්න මහතා ප්‍රකාශ කළා.
3: ඇත්තරම අපිට දැවන්ත වී අස්සනකුත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කලින් කන්නේ වී තියෙනවා ගබඩාවල ගොවින්ගවක් තියෙනවා. එතකොට වීවල අපට දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයක් නැති තත්ත්වෙ තුළ එන මහ කන්න අපි කලමනාකරණය කරනවා. සම්පූර්ණයෙන්ම වීවගාවට යනවාම වෙනුවට වෙනත් අතිරේක භෝග වලටත් ගොවියගේ කැමැත්ත අනුව යන්න.
1: එළිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඊට මුහුණ දීමට රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.
4: එළිනෝ නීනා කියන තාමත්ම අන්තවාදී කාලගුණික දේශගුණික තත්ත්වය ඉතිහාසයේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ආකාරයට ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ගෙන දෙන ඒ කාලගුණික දේශගුණික තත්ත්වයක් බවට නිර්මාණය වෙයි කියන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර කාලගුණ මධ්‍යස්ථානය අනාවැකි පළ කරලා තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානයක් සංගණනයක් කරලා තිබෙනවා. අපේ රටේ දස ලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කම නිසා මහා දැවැන්ත සාගින්නකට මුහුණ දීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙයි කියන එක කරුණු හෙලිදරව් කරලා තිබෙන. එය දැන දැන රජයට මග හරින්න බෑ. මම දන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඒව කතා කරලා තියෙනවද කියලා? තියෙනවද? කතා කරලා නැහැ. කතා කරලා නැහැ කියන්නේ ඉතින් වැඩපිළිවෙලකුත් නැහැ.
1: මේ අතර පවතින වියල කාලගුණයත් සමග ජල විදුලිය සීමා විය හැකි බැවින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඒවායේ ඉදිරි මිල ගණන් ප්‍රකාශයට පත් වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගියදා කටයුතු කළා.
5: අපි පුරෝගතනය කරලා තිබෙනවා ලබන වසරේ පළමු කාර්තුවේ විදුලි ජනන ධාරිතාවේ අඩු බව. එන්නේ ෂෝටේජ් එක පියවා ගන්න මෙන්න මේ බැටරි ස්ටෝරේජ් 450 මෙගාවොට් පද්ධතිය එකතු කරගන්න කියලා අපි මෙතනින් නියෝග කරලා තියෙනවා නැෂනල් සිස්ටම් ඔපරේෂන් පද්ධති පානකට.
6: සූර්ය බලයෙන් පුරාජනීය බලයෙන් අපේ විදුලි නිපදවා ගන්න පුළුවන් අවස්ථාවක අපි තාමත් තාප ජනනයේ විදුලි ලබා ගන්නවා කියන එක තත්ත්වයක් නෙමෙයි. එක පැත්තකින් විදේශ විනිමය අපි අනවශ්‍ය විදිහට රටින් පිටට යනවා. පහුගිය කාල සීමාවන් වල විදුලි ගාස්තු දිහා බැලුවොත් අපිට පේනවා කිසියම් ආකාරයක උච්චාවචනයක් වෙනවා. වැඩි වෙනවා, අඩු වෙනවා. එක පැත්තකින් අපි ගත්තොත් ඩීසල් ලෝකල් නෙපලේ මිල ගණන් වැඩි වෙනකොට අපේ ටැරිෆ් වෙනස් වෙනවා. කිසියම් ආකාරයක අපිට පුළුවන් නම් ඔය තාප ජනනය අඩු කරගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. විදුලි ගාස්තු කිසියම් ආකාරයක ස්ථාවර කරගන්න. ඒක සියලුම පාරිභෝගික කියන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරික කර්මාන්තයන් සිටි තාමත් එදත් වෙනවා.
1: පාස්කු ඉරුදින ප්‍රස්තකහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චූදිතයන් 26 දිනකට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ විභාග උනඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිස්තර මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණයේ මිනිස්තරවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රකාලීනිකය සංගමේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ
7: විපක්ෂය කියන කණ්ඩායම් නීති සංගමයේ තියෙන්නේ දේශපාලන පක්ෂවල අතකොලුවක් වෙන්න නෙමෙයි. ඒ නිසා වහාම මේ තනතුරෙන් ඉල්ලාස් වෙන්නේ.
1: මේ අතර විවිධ පුද්ගලයන්ගේ ඕමනාව මත රජයේ ජනමත විචාරණයකට යාමට සූදානම් නැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
8: 22 ගැන ඇතිතරම් අපි කියලා තියෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණම සියලු මිනිස්කාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්ද 2කින් වැඩි කිරීම. ඒ නිසා ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න නැතුව කරන්න බෑ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ මහා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණ, අභ්‍යාචන අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණ කියන අධිකරණ තුනේම මිනිස්කාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රතිපාදනය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ඒක විනාශ කරන්න නැතුව එයාගේ විශ්‍රාම වයස වැඩි කරන්න බෑ. 1978න් පස්සේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල මිනිස්කාරවරුන්ගේ විශ්‍රාම යන වයස 55 සිට 60 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මහාධිකරණ අභ්‍යාචන අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්කාරවරුන්ගේ වයස වැඩි වෙලා නැහැ. ඒ නිසා අපි හිතනවා අරහා සමානවම ඉහළ අධිකරණවලත් වසර 2කින් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අග්‍ර මිනිස්කාරවරයාගේ සේවා කාලය වසර 6කට හෝ ඔහු 67 ඉක්මනව කියන තැනට සීමා කරලා තියෙනවා. ජනමත විචාරණ තියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන වගන්දි තියෙනවා. ඉතින් එහෙම නැති හැම එකටම කවුරුවත් ඉල්ලුවා කියලා ජනමත විචාරණ තියන්නේ නැහැ. ජනමත විචාරණයක් තියෙනවා. අර මෙතුමා ඇහුවා වගේ දැන් ඔය මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන බොරු බිය හදන මිනිස්සු කියන්නේපයි අධිකරණයට වෙන ස්වාධීනත්වය වෙන හානිය මොකද්ද කියලා. එහෙම කියන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මේක බැරිද ජනවාරි වලට කල් දා ගන්න කියලා.
1: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
9: අපි ආණ්ඩුවට අභියෝග කරනවා 3-2 ඡන්දයෙන් ඔබ මේ අලුත් 22 සංශෝධනය සම්මත කරනවා නම් ජනමත විචාරණයත් එකඟ වෙන්න. ගියසරේ ලංකාවේ ඉහළින්ම අනුරකුමාර සරම මහත්තයා දිරිපු අනුරාධපුර දිස්ත්‍රික්කේ ජනමත විචාරණ තිබ්බොත් අන්තයට පරාද වෙනවා. කොහොම හරි බලෙන් හරි ඉන්නවා කියලා කියන්නේ පරදෙනවා කියලා බය හිතෙච්ච නිසා සෝනගාවෙන් යනකොට අපි බය නැහැ යකෙකුටවත් කියලා කියන්නේ. ආ ඒ කියන්නේ සෝනගාවට ගියහම බය දැනෙනකොටනේ ඒ කතා කියන්නේ.
1: මේ අතර යෝජිත 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඊළඟේ තමිල් අරසු පක්ෂය අවධාරණය කරනවා. පසුගිය දා ප්‍රතිම පක්ෂයේ දේශපාල මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන සිටි බව සඳහන්. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සම්බන්ධ බවයි. ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඊළඟේ තමිල් අරසු පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. වර්තමාන තරගකාරී සමාජය තුළ සහකම්පනයේ සංයමය සත්‍යගරුක බව සහ ආත්ම දමනයේ ප්‍රදරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත් ගේ ජනතාව පංචශීලයෙහි පිහිටමින් වෛරය හා ක්‍රෝධයෙන් තොර ආධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ප්‍රතිඋත්සවයේ එක්තෙක් විමින් ඇය මේ බව සඳහන් කළා.
10: බුද්ධ ශාසනයේ උන්නතිය සහ සමස්ත සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අපේ මහා සංඝරත්නය ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත්. ඓතිහාසිකව මෙන්ම වර්තමානයේ අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජීය පදනම සුරක්ෂිත කරන ප්‍රධාන නියාමුවන් වහන්සේලා වන්නේ උන්වහන්සේලයි. වර්තමාන තරඟකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් තිබෙනවා. එවැනි සමාජයක ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක්
1: ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමිත මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලනී මහත්මිය සිය ජීවන ගමනට පසුගිය දාස සමුදුන්නා. අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 82. අභාවප්‍රාප්ත වූ නන්දා මාලනී මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා නාවල විජය බහුමාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබුණා. එහිදී ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයන්, මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නන්දා මාලනී මහත්මිය ගිය භාවයේ හේතුවෙන් රජය විසින් දින තුනක චෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට පියවරගෙන තිබූ අතර යනුව පසුගිය 21 වෙනිදා, 22 වෙනිදා සහ 23 වෙනිදා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණා. ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මල්ලපුඩා තරගාවලියේ 12 වන දිනේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. පසුගිය දවස්වල මෙම තරගයේදී මීටර 88.14 දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. මෙම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලිය ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් සිටීම විශේෂත්වය. 23 හැවිරිදී රුමේෂ් තරංග පතිරගේ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඒ පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව හිමි කරගත් 6 වෙනි රන් පදක්කම වනවා.
11: ඉතින් මේ කරුණ තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකණින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.
0: සති අන්ත පොත් පසුවිතරම
12: ඇඩිලෙඩ් ලක්හල
13: ඔබට සුපුරුදු සිතරැඳි ගීතය ගැනීමටයි අපේ දැම්මේ සූදානම. ඉතිං වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාර ශ්‍රීනත් මහතා සූදානමෙන් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිතරැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදහදා ගැනීමට.
14: නයන් ආදරවන්තයෝ සිනමාපටය සඳහා කරු මසිරීනු ජයකොඩි පියතුමා රචනා කළ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ නියම මුල් ගීතයයි අද තෝරා ගැනීම. එය ගායනා කළේ පසුගියදා අපට අහිමි වූ ගායිකා නන්දා මාලිනී විසින්.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බොන් දුමින්ද?
4: අය බොන් නයන්.
3: දුමින්ද, මේ ඇත්තටම අපිට දකින්න ලැබුණ විශේෂ කාරණයක් මේ මන්නාරම් ධෝනියේ මේ තෙල් කැණීම් කිරීම සඳහා ලන්සු කැඳවලා තියෙනවා කියලා දකින්න ලැබුණා. ඉතින් ඇත්තටම මීට කලිනුත් අපි ඔය ගැන අහලා තිබුණට මම දැනගන්න කැමති මේ පාර දුමින්ද, මොකද්ද මේක ඇත්තට තියෙන විශේෂත්වය, මේ මොනවද මේ ගැන තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, මේ මන්නාරම් ධෝනියේ තෙල් සහ ගෑස් නිදි තියෙන බවට ඇත්තටම සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඉඳලම තමයි ඒ පරිශන සිදු වෙලා ආරම්භ වෙලා යම් ආකාරයකට වර්තමානයේ වෙන විට එයට හවුරු කරගෙන තියෙන්නේ. මේ මන්නාරම් ද්‍රෝණිය කිලෝමීටර් 34ක විතර වගේ වපසරියක තෙල් සහ ගෑස් සෑහෙන දුරකට තියෙනවායි කියන කාරණාව තහවුරු කරගෙන තියෙනවා. ඉතින් කොහොම වුණත් මේක විටින් විට මේ කැණීම් සම්බන්ධයෙන් පරිශන තමයි ප්‍රධාන වශයෙන් දියත් උනේ. හැබැයි අර තාක්ෂණිකව කවුරු හරි ඒ නිල වශයෙන් මේ ක්‍රියාව කාටවත් බාර දීමට හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රමුඛ සමාගමකට, කියන්නේ තෙල් කැණීම් සිදු කරන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රධාන සමාගමක් තමයි ඉතින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා වූ නිල වශයෙන් රජය විසින් සිදු කරන්නට ඕනේ කාරණාව තමයි මේ ජාත්‍යන්තරව ලංසු කැඳවීම, මේ මන්නාරම් ද්‍රෝණියේ තිබෙන ගෑස් සහ තෙල් කැණීම සම්බන්ධයෙන්. කොහොම වුණත් දැන් නිල වශයෙන් ඒක විවෘත කරලා තියෙනවා ජාත්‍යන්තර සමාගම් වලට. ඉතින් ජාත්‍යන්තර සමාගම් මේ පිළිබඳව තක්සේරුවක් කරලා ලංසු කැඳවීමට අදාළ ලංසු ලබා දීම සිදු කරන්නට ඕනේ කියන කාරණාව තමයි නිල වශයෙන් තියෙන. කොහොම වුණත් ඇස්තමේන්තුගත කාරණය ගත්තොත් එහෙම මන්නාරම් ද්‍රෝණියේ එකෙන තෙල් බැරල් බිලියන දෙකක විතර වගේ ප්‍රමාණයක් තිබෙන බවට තමයි ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඒකේ වටිනාකම ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් බිලියන 150ක් විතර වෙන බවට සඳහන් වෙනවා. ඒ වගේම ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9ක් විතර තියෙනවා කියන කාරණාව තමයි ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඉතින් මේ වායුවල මිල මේ වටිනාකම ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් බිලියන 91,117ක් විතර වගේ වෙනවයි කියලා තමයි තියෙන්නේ. කොහොම වුණත් සමස්තයක් විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 267ක වගේ වටිනාකමකට තමයි මේ ලංසු කැඳවීම සිදු වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේන් මේක මේ තෙල් ප්‍රමාණය සහ වායු ප්‍රමාණය අපිට ලබා ගැනීමට හැකියාවක් සිදු වුණොත්, මොකද විශාල වශයෙන් මේක ශ්‍රී ලංකාවට සියල්ලම හම්බ වෙන්නේ නැහැ, මේ වටිනාකමේ සියල්ලම හම්බ වෙන්නේ නැහැ. මොකද අධි තාක්ෂණික මේ තෙල් කැණීමේ කාර්යයට විශාල ඒ අදාළ සමාගම නිකන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඕන ලාභයක් ලබා ගන්නට තමයි ඉදිරිපත් වෙන්නේ. කොහොම වුණත් සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ වායු සහ මේ තෙල් වලින් රජයට ඇමරිකන් ඩොලර් බිලියන 167කට අධික මේ ආදායමක් ලබා ගත හැකි බව තමයි සාමාන්‍ය විදිහට රජයේ විසින් ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඉතින් මේක යම් ප්‍රමාණයකින් මේක කඩිනම් කරලා තව වසර කීපයක් තුළ මේ තෙල් සහ ගෑස් උඩට ගන්නට පුළුවන් වුණොත් මම හිතන්නේ ශ්‍රී ලංකාවට මේ තියෙන ප්‍රශ්න වලින් සෑහෙන දුරකට ගොඩ යාමට හැකි තත්ත්වයක් තිබෙන බව තමයි ඉතින් ඇස්තමේන්තු මේ වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේක දැන් ජාත්‍යන්තර සමාගම් අතේ තමයි මේ ඊළඟ කාර්යය තියෙන්නේ. ලෝකයේ තියෙන සමාගමක් ඇවිල්ලා මේ කැණීම් කටයුතු විශේෂයෙන්ම අර ප්‍රායෝගිකව සිදු කිරීම තමයි ඊළඟට අදියර වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනකන් අපිට බලාගෙන ඉන්නට වෙනවා.
3: දුමින්ද, විශේෂයෙන්ම මේ කාලගුණය ගත්තම ලෝකේ මං හිතන්නේ හැම තැනම මේ කාලගුණය විපර්යාසය දිනන අපිට නේපාලයේත් ඉතා කනගාටුදායක තත්ත්වයක් සිදු වෙනවා දැක්කා. දැන් ලංකාවෙත් ඒ වගේම කාලගුණය පිළිබඳව ඒ තරම්ම හොඳ කතිකාවතක් නැහැ. විශේෂයෙන් මේ එල්නිනෝ තත්ත්වයට ලංකාව මොන දිලා තිබෙනවා කියලා තියෙනවා. අපි දැනගන්න කැමති වර්තමානයේ මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු කියලා.
4: වර්තමානයේ වන විට නයන් විශේෂයෙන්ම

0: අත්වෙන් නෙවෙයි ඉදිරියේදී අනාවකෙත් පල කරන්න තියෙන්නේ බස්නාහිර සහ අනෙකුත් ප්‍රදේශවලට මේ වර්ෂාවෙනුත් යම් අදි වර්ෂාවක අදි වර්ෂාවක් ලැබෙන බවට ඒ වගේම ලබන පෙබරවාරි මාර්තු වගේ ආයි නියම් තත්ත්වයක් තිබෙන බවට තමයි පුරෝගතනය කරලා තියෙන්නේ. කොහොම වුණත් වර්තමානයේ වෙන විට දිස්ත්‍රික්ක 7කට ප්‍රධාන බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. මොනරාගල, අම්පාර, බදුල්ල, මලගලපුව, පොළොන්නරුව, රත්නපුර, හම්බන්තොට කියන දිස්ත්‍රික්ක 7 තමයි මේ මොහොත වන විට දැඩි ඒ කියන්නේ නියම් තත්ත්වයෙන් ඔවුන් පීඩා විඳින්නේ. විශේෂයෙන්ම පවුල් 26,000කට අධික ඒ වගේම පුද්ගලයෝ 82,000කට අධික පිරිසක් ප්‍රධාන වශයෙන් පීඩාවට ලක් වෙලා තියෙනවා. ප්‍රධානම වශයෙන් මේ කුඩා වැව් මේ වන විට අතිවිශාල ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්ක 7 තියෙන මේ සිඳී ගිහිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේකෙන් වගාහානි අතිවිශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ජලාශ මහා පරිමාණ ජලාශවලත් මේ විශාල වශයෙන් ජලය අඩුවීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ගණාඩි 800,000ක් තිබ්බ ජලාශයක මේ වන විට ඒ අඩි ඒ කියන්නේ 200,000ක් විතර දක්වා පහත බැස තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අර කුඩා වැව් හිඳීම තුලින් විශාල වශයෙන් වනසතුන්ට මේ ජලය නැති වෙලා තියෙනවා. ඒ වගේම ඒ ගවයන්ට ජලය නැති වෙලා තියෙනවා. බොහෝ පුජ්‍යලීන්ටත් පානීය ජලය සොයා ගැනීම අසීරු වෙලා තියෙනවා. මේ වන විට යාල වනෝද්‍යානය සම්පූර්ණයෙන්ම වගේ වහලා දාලා තියෙනවා. මොකද ඒ පානීය ජල අවශ්‍යතාව සහ මේ නියම් තත්ත්වය නිසා. ඉතින් කොහොම වුණත් දැනට බවුසර් මගින් ජලය ලබා දීම සිදු කරනවා. විශේෂයෙන්ම විශාල විදියට මාළු යමින් තිබෙනවා. ඒ වගේම මල් කර්මාන්තයේ යෙදිච්ච අයට ආර්ථික මේ වශයෙන් මේ වැව් හිඳීම නිසා විශාල වශයෙන් මේ මල් ලබා ගැනීමත් අපහසු වෙලා තියෙනවා.
1: දුමින්ද, ඒ වගේම අපි පසුගිය සතියේ මතක් කළා මේ විශේෂයෙන්ම ආචාර්ය නන්දා මාලිනියගේ මේ වියවත්, ඒ වගේම රබුකන සිද්ධාර්ථ හිමියන්ගේ වියවත් පිළිබඳව. මම ඉක්මනින් දැනගන්න කැමති මොන වගේ ප්‍රතිචාරද අපේ මේ ජනතාවගෙන් ඒ දෙපාර්ශ්වයටම ලැබුණේ, විශේෂයෙන්ම මේ ආදාන උත්සවයට වගේ දේවල් වලට.
0: ඇත්තරම නැයින් අති විශාල ජනතාවක් සහභාගී වුණා ඒ ආදාන උත්සවයටත්. ඒ වගේම නන්දමාලිනියගේ අවසන් කටයුතු සඳහා තිටින් තවමත් විශේෂයෙන්ම නන්දා මාලිනිය පිළිබඳව තවමත් මාධ්‍යයේ විවිධ කතාබහ පළවෙනවා, ගුණකතන සිදු වෙනවා. ඉතින් ඒ වගේම මාධ්‍ය තුල වෙනදට වැඩිය ප්‍රමුඛන සිද්ධාර්ථ ආමඳුරෝලි රචනා කරපු ගීතත්, ඒ වගේම නන්දා මාලිනිය ගායනා කරපු ගීතත් විශේෂයෙන්ම විකාශනය වෙනවා. ඉතින් අර තවමත් අර මිනිස්සු ගත්තොත් එහෙම එක පැත්තකින් මේ දෙන්න නැති වුණා කියලා පිළිගන්නට කැමැත්තකුත් නැහැ. කොහොම වුණත් ඒ සංවාදය දිගින් දිගටම තියෙනවා.
1: දෙවින්ද, වෙනත් කාරණා හැටියට මොනවද අපිට දැනගන්න තිබෙන්නේ?
0: ඔව්, කාරණා කීපයක් සඳහන් කරන්න නැහැ. විශේෂයෙන්ම දළදා පෙරහැර ඉතාම උත්කර්ෂවත් අන්දමින් නිමාවටපත් වුණා නිකිණි පොය දවසේ. ඒ වගේම නේපාලයට බලපෑ තත්ත්වය නිසා ඇමරිකන් ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය තීන්දුව කළා තියෙනවා. ඒ වගේම ප්‍රධාන කරොත් එහෙම බස්ලලිත් තැමති සංවිධානාත්මක අපරාධකරු ඩුබයි රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහුට එරෙහිව ඝාතන 8ක චෝදනා තිබෙන බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම රැණුම් නියෝග මත සිටින ජෙහෙල් භද්‍ර පද්මේ කියන අපරාධකරු සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දුව කළා තියෙනවා. ඔහුගේ සතුව තිබිච්ච දුරකථනවල දත්ත විශ්ලේෂණය කරපුවාම හිරගෙදර නිලධාරීන් 13කගේ අංක, ඒ වගේම නිරූපිකාවන් හා දේශපාලකකින් 16 දෙනෙකුගේ අංක, ඒ වගේම මධ්‍යාවාරම් කරුවන් 20කගේ තොරතුරු හෙළි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම බැංකු ගිණුම් 17ක්, ඒ වගේම නීත්‍යානුකූලව රටින් මොහු පිට වෙලා තිබුණාට ව්‍යාජ වීසා මගින් රටවල් 13කට ගිය බවත් පොලිසිය විසින් තොරතුරු හෙළි කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ කිරීමට නියමිතයි. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන මේජර් ජෙනරල් සුරේෂ් සල්ලේට යලි දින 90ක රැඳවුම් නියෝග ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ඔහු ලබනවා. ඒ වගේම ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා ඔහුගේ මමත් බිරිඳත් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරා. ඉතින් කොහොම වුණත් සුරේෂ් සාලේ මහත්මයාව දිගින් දිගටම රැඳවුම් නියෝගයේ මත බඳවාගෙන ඉන්නවා. ඒ වගේම නයන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන නඩුව මේක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් පහුගියදා

0: ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය මේ වගේම අභියාචන අධිකරණය ආදී විශේෂ මේ අධිකරණවල මේ නඩු රාශියක් ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒකේ කොහොම ප්‍රධාන වශයෙන් මේ ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මහාධිකරණයක් මේ සඳහාම පිහිටවලා පාස්කිරිය ප්‍රධාන ඒ කියන්නේ නීතිපති විසින් ගොනු කරන ලද මේ ප්‍රධානම නඩුව නඩුවේ තීන්දුව මේ සැප්තැම්බර් 22 වෙනිදා ලබන 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනෙකුට එරෙහිව තමයි චෝදනා ගොනු කරලා තියෙන්නේ. චෝදනා 22270 ගොනු කරලා තියෙනවා. මේක තමයි ප්‍රධානම පාස්කු නඩුව විදිහට අපිට සලකන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම නයන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තිරිඟු පිටි මිල ඊයේ සිට රුපියල් 17කින් වැඩි කිරීමට ප්‍රීමා සහ සෙරන්ගි සමාගම් කටයුතු කරලා තිනවා. ඒ අනුව කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉන්දියාප්පයක් රුපියලකින් සහ අප්පයක් රුපියල් 2කින් වැඩි වෙන බව තමයි දැනට සඳහන් වෙන්නේ. ඒ වගේම හෙට දිනේදී පාම් මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඉරාන නෞකා 20ක් පබන ශ්‍රී ලංකාවට ආසන්න ආර්ථික කලාපයේ රැඳී තිබෙන බවට මේ වන විට වාර්තා වෙනවා. මොකද මේ නැව්වලට හෝමුස් යෑමට තිබෙන අවහිරතාවය නිසා විශේෂයෙන් ඇමරිකාව විසින් පනවුම් ලැබූ නාවික සම්බාධක නිසා ශ්‍රී ලංකාව අවට ඉගෙන අර මීට පෙර ඇමරිකන් ප්‍රහාරයකට ලක්වෙච්ච නෞකාව තිබිච්ච ආසන්නේම තමයි මේ නැව් 20 දැනට නැංගුරන්ලා තිබෙන බවට සඳහන් වෙනවා. ඉතින් කොහොම වුණත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එතරම් ප්‍රශ්නයක් නොවන බව තමයි සඳහන් වෙන්නේ. මොකද විශේෂයෙන්ම මේ නෞකාවලට අපේ මුහුදු කලාපයෙන් කියන්නේ අපේ ආර්ථික කලාපයේ තියෙන ඉතින් ඒක ජාත්‍යන්තර බව ඕන කෙනෙකුට එතන රැඳී සිටීමට හැකියාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඒ නැව් සමග කිසිදු ගනුදෙනුවක් නොකරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තෙල් ඉවර වෙච්ච නැව් 20ක් තමයි තියෙන්නේ. ඔවුන් නැවතත් හෝමුස් බලා යන යෑමට තමයි බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ.
1: දුවින්ද තව සමග සම්බන්ධ ලංකාතරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.
1: ඉතින් මේ ශ්‍රී ලංකා ප්‍රජාව හැටියට විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපිට වැදගත් වෙන විශේෂ කරුණක් ගැන අද අපි යම් ප්‍රමාණයකට ඇඩිලේඩ් ලක්හඬෙන් කතා කරන්න කියලා හිතුණා. ඉතින් අපි බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා පසුව ඔස්ට්‍රේලියාවට පැමිණි අය. ඒ නිසා ශ්‍රී ලංකාව ගැන අපේ මතකය, අපේ භාෂාව, ආහාර, සංගීතය, ආගමික හා සංස්කෘතික වටිනාකම් අපි තුල ස්වාභාවිකවම තියෙනවා. ඒ වුණාට අපේ දරුවන්ගේ අත්දැකීම් වෙනස්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහෙම එක්ක ඔස්ට්‍රේලියාව ඉපදිලා එහෙම නැත්තම් ඉතා කුඩා වයසින් ඔස්ට්‍රේලියාවට පැමිණි අය. ඉතින් ඔවුන්ගේ පාසල, යාළුවන්, ක්‍රීඩාව, සමාජ ජීවිතය මේ බොහෝ දේ ඔස්ට්‍රේලියන් එන්වයර්මන්ට් එකක් තුල තමයි සිදුවී තිබෙන්නේ. ඉතින් එහෙනම් ප්‍රශ්නය තමයි ඔවුන්ගේ ඔස්ට්‍රේලියන් අයිඩෙන්ටිටිකට බාධා නොකර ශ්‍රී ලාංකික උරුමයත් ආදරයෙන් රැකගෙන යන්න අපි ඔවුන්ට උදව් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ අපි කොටස් කීපයකින් බලන්න හිතුවා. ඉතින් අපි පළවෙනුවටම භාෂාව. ඉතින් සිංහල භාෂාව අනන්‍යතාවයට ඇති සම්බන්ධය මොකක්ද කියලා හිතුවොත්, ඇත්තටම භාෂාවක් කියන්නේ සංනිවේදනය පමණක්ම නෙවෙයි. පවුලේ කතා, විහිළු, ගීත, ආච්චිල සීයලාගේ කතා සහ සංස්කෘතික අදහස් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මාර්ගයක් කියන්න පුළුවන්. නමුත් දරුවාට ගෙදර සිංහලෙන් විතරයි කියලා බලකිරීම සමහර විට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ඇති කරන්නට පුළුවන්. ඉතින් ඒ වෙනුවට දෙමව්පියන් දරුවන්ට සිංහලෙන් කතා කරන්න පුළුවන්. දරුවන් ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන්නත් සංවාදය අපි නවත්තන්න නැතුව දිගටම ගෙනියන්න පුළුවන්. ඒ වගේම සිංහල චිත්‍රපටි, ගීත, ළමා කතන්දර සහ පොඩ්කාස්ට් වගේ දේවල් හඳුන්වා දෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි මේ සිංහලෙන් කතා කරන විට වැරදි නිවැරදි කරමින් ලැජ්ජාවට අපි පත් නොකරන්න ඕනේ අපේ දරුවන්. ඒ වගේම මේ භාෂාව ස්කූල් සබ්ජෙක්ට් එකකට වඩා ෆැමිලි කනෙක්ෂන් එකක් බවට පත් කරගන්න ඕනේ ඒක මං හිතන්නේ වැදගත්. ඉතින් මං ඔබෙන් අහන ප්‍රශ්නය ඔබේ ගෙදර දරුවන් සමග සිංහලෙන් කතා කරනවද? ඔවුන් සිංහලෙන් පිළිතුරු දෙනවද? ඉතින් ඒ වගේම ඊළඟ කාරණාව තමයි මේ අපේ විශේෂම වැඩිහිටියන් අපේ ආච්චිලා සීයලා සමග තිබෙන සම්බන්ධතාවය. ඉතින් මේක ඉතා වැදගත් කියලායි මම හිතන්නේ. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ සිටින ආච්චිලා සීයලා හෝ වෙනත් ඥාතීන් සමග දරුවන්ට හොඳ සම්බන්ධතාවයක් තිබුණොත් සිංහල භාෂාව සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ප්‍රායෝගිකව අවශ්‍ය දෙයක් බවට ඔවුන්ට පත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි WhatsApp, FaceTime call වගේ දේවල් පාවිච්චි කරනකොට Hello, how are you කියලා අවසන් කරන්නේ නැතුව අපිට ආච්චිගෙන් කතාවක් අහන්න පුළුවන්, කතන්දරයක් අහන්න පුළුවන්, එහෙම නැත්නම් සීයාගෙන් එයාගේ පාසල් කාලය ගැන අහන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් දරුවන් ශ්‍රී ලංකාවට අපි අරගෙන යනකොටත් මේ විශේෂයෙන්ම හෝටල් සහ මේ ටුවරිස් ඇට්‍රැක්ෂන්ස් වලට විතරක් යන්නේ නැතුව දෙමව්පියන් හැදී වැඩුණු ගෙදර, පාසල, ගම, පන්සල, එහෙම නැත්නම් පල්ලිය, තමන්ගේ ඥාතීන්, ඒ වගේම ළමා කාලයේ හිටපු මිතුරන්, ඉතින් මේ හඳුන්වා දීම් තුලින් ඔවුන්ට තමන්ගේ පවුලේ කතාව තේරුම් ගැනීමට උදව් කිරීමට අපිට පුළුවන්. ඉතින් මීළඟට දරුවන්ට තිබෙන ප්‍රශ්නය තමයි මම ඔස්ට්‍රේලියන්ද නැත්නම් ශ්‍රී ලංකන්ද? ඉතින් මේක මං හිතන්නේ වැදගත් කොටසක් වෙන්න පුළුවන්. මොකද මේ දරුවාට මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඇත්තම අවශ්‍ය නැහැ. ඉතින් ඔවුන් ඔස්ට්‍රේලියන් සහ ශ්‍රී ලංකන් ඔස්ට්‍රේලියන් කියලා දෙකම වෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රජාවක් හැටියට ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඉතින් අපි ක්‍රිකට් මැච් එකකදී විශේෂයෙන් අපි මේ දරුවෝ ඔස්ට්‍රේලියාවට සපෝට් කළා කියලා ඔවුන්ගේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ප්‍රතික්ෂේප කරනවා කියලා හිතන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන ආඩම්බර වීමෙන් ඔවුන්ගේ ඔස්ට්‍රේලියන් ඩෙන්ටිටිකට අඩුවක් වෙන්නෙත් නැහැ. ඉතින් අපේ අරමුණ දරුවන්ට අපේ අනන්‍යතාවය ඉම්පෝස් කිරීම නෙමෙයි, ඔවුන්ගේ අනන්‍යතාවය තුළ ශ්‍රී ලාංකික උරුමයටත් ස්වාභාවිකවම ඉඩක් ලබා දීම. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ ඇඩිලේඩ් පුරවරේත් අපේ තිබෙනවා මේ සිංහල බෞද්ධ පාසල තිබෙනවා. ඒ වගේම අනිකුත් දරුවන් සඳහා තිබෙන විශේෂ සංවිධාන තියෙනවා. ඉතින් මේ අතරින් ප්‍රධාන වෙනවා ඔබ දන්නවා මේ අපේ රූපවාහිනී මුතුහර ළමා සමාජයත් තියෙනවා. ඒ වගේම ඊට අමතරව මේ සියලු කලා රංගායතනෙ තියෙනවා නැටුම් ඉගෙන ගැනීම සඳහා. ඉතින් මේ වගේ මේ යූත් ඕගනයිසේෂන්ස් වල වටිනාකම සිංහල ගැනීමට පමණක්ම නෙමෙයි. එතනදී මට හිතෙන විදිහට දරුවාට මම වගේ තවත් අය ඉන්නවා කියන හැඟීම ලබා දීමයි. ඉතින් විශේෂයෙන්ම අපි මේ ඔස්ට්‍රේලියාවේ පාසලක තමන්ගේ නම, ලන්ච් එක, පේරන්ට්ස් ලගේ ඇක්සන්ට් එක හෝ කල්චරල් ප්‍රැක්ටිසස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකන් කමියුනිටි සෙටින් එකේ ඒ දේවල් සාමාන්‍යයි. ඉතින් මෙතනදී සෙන්ස් ඔෆ් බිලෝංගින් එක විශේෂයෙන්ම ටීනේජ් ඉයර්ස් වල ඉන්න දරුවන්ට ඉතා වැදගත් වෙන්න පුළුවන්. ඉතින් තවත් එකක් තමයි මේ ආහාර හරහා අපගේ සංස්කෘතිය. ඉතින් සංස්කෘතිය උගන්වන්න මේ ෆෝමල් ලෙසන් එකක් හැම විටම අවශ්‍ය වෙන්නේ නැහෙනි. අපි ගෙදර ඉඳියා පහදනවා නම් දවසක දරුවන්වත් ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අවුරුද්දට කැවුම හදන්නේයි කියලා කියන්න පුළුවන්. කිරිබත් හදන විට ඒකේ විශේෂ අවස්ථාවට සම්බන්ධුනේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි බලනකොට ෆුඩ්, ස්ටෝරි, ෆැමිලි, කල්චර් කියන මේ සම්බන්ධතාවය ඉතාමත් බලවත්. ඉතින් ඒ වගේම තවත් කාරණයක් තමයි මේ සංගීතයේ චිත්‍රපටි සහ කතා. ඉතින් අපේ පැරණි සිංහල ගීතයක් දරුවෙකුට දාලා මේක අහන්න මේක හොඳයි හොඳ ගීතයක් කියනවට වැඩිය මේ ගීතය මම ඔයාගේ වයසේදී අහපු ගීතයක්, මේක හැද්දි මට මගේ පාසල් කාලේ මතක් වෙනවා කියන වගේ දෙයක් කිව්වම එම ගීතය කල්චරල් ලෙසන් එකක් නොවි අම්මගේ හෝ තාත්තගේ ජීවිතයේ කතාවේ වටිනා කොටසක් බවට එය පත් වෙනවා. ඉතින් ඒ වගේම අපේ ආගම සහ වටිනාකම. ඉතිං බෞද්ධ හින්දු ක්‍රිස්තියානි සහ මුස්ලිම් පවුල්වලට තමන්ගේ ආගමික සම්ප්‍රදායන් දරුවන්ට හඳුන්වා දීම කල්චරල් ඇඩෙන්ටිටි එකේ කොටසක් වෙන්න පුළුවන්. නමුත් රිචුවල්ස් පමණක්ම නොව ඒවා පිටුපස තිබෙන කරුණාව, කෘතඥතාවය, වැඩිහිටියන්ට ගරු කිරීම, දානය, අන්හයට උපකාර කිරීම වගේ වැටිනාකම් පැහැදිලි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තවත් විශේෂම අවසාන වශයෙන් තියෙන අපි නොකළ යුතු දේ. ඉතින් එතනදී අපිට විශේෂයෙන්ම අපි වැඩිහිටියන් වශයෙන් මතක තබා ගත යුතු කරුණක් තමයි අපි ලංකාවේ ඉන්නකොට මෙහෙමයි කියමින් සංසන්දනය කිරීම, සිංහල කතා නොකරන නිසා දරුවන්ට ලැජ්ජ කිරීම, කමියුනිටි ඉවෙන්ට්ස් වලට බලෙන් ගෙන යාම, වෙනත් ශ්‍රී ලාංකික දරුවන් සමග සංසන්දනය කිරීම, මේවා හෙරිටේජ් එකට ආදරයක් ඇති කරනවා වෙනුවට එයින් ඈත් කරන්නට මං හිතන්නේ පිටුහල් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි මතක තබා ගත යුතුයි culture should feel like belonging not an obligation. ඉතින් මේක හරි වැදගත්. ඉතින් ඇත්තරම අවසාන වශයෙන් මට දෙන්න පුළුවන් පණිවිඩය තමයි අපේ දරුවන් අපි හැදුණු ශ්‍රී ලංකාවෙම හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් අපි වගේම වෙන්න ඕනි කියලා බලාපොරොත්තු වීමත් සාධාරණ නැහැ. නමුත් ඔවුන්ගේ මුල් කොහෙද? ඔවුන්ගේ පවුලේ කතාව මොකක්ද? අපේ භාෂාව සහ සංස්කෘතියේ වටිනාකම මොකක්ද කියලා දැනගන්න අවස්ථාවක් ලබා දීම අපිට කරන්න පුළුවන් ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ශ්‍රී ලාංකිකත්වය මේ අපේ දරුවන්ට බරක් නොවේ ආඩම්බරයෙන් රැගෙන යන්න පුළුවන් උරුමයක් බවට පත් කිරීමයි අපේ වගකීම. අවද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස, ඒ කියන්නේ අගෝස්තු මාසයේ 31 වෙනිදා උපරිම උෂ්ණත්වය 21යි, අඟහරුවාදා 23යි, සුළු වැසි ඇතිවෙහක දිනයක් සඳහන් වෙන්නේ, බදාදා 17යි, නැවතත් මද වැසි ඇතිවෙහක දිනයක්, බ්‍රහස්පතින්දා 18යි වැසි සැති දිනයක්, සිකුරාදා 21යි නැවතත් වැසි සැති දිනයක්, ලබන සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් හැරිටත් මද වැසි ඇතිවිය හැකි දිනයක් හැටත් සඳහන් කර තිබෙනවා. ඉතින් වගේම ඔබට සඳහන් කිරීමට ප්‍රජා නිවේදනයක් තිබෙනවා. ඇඩිලේඩ් මුතුහර රූපවාහිනී මුතුහර ළමා සමාජයේ අද මෙවර 10 වෙනි සංවත්සරය වෙනුවෙන් මුතුහර නයිට් 2026 සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කළ තිබෙනවා වුඩ්විල් ටවුන් හෝල් එකේ. ඉතින් සවස 6:30 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. ඉතින් ඔබටත් ආරාධනා කර තිබෙනවා විශේෂයෙන්ම මෙම වැඩසටහනට සම්බන්ධයෙන් අපේ ඇඩිලේඩ් පුරවරේ දුවා දරුවන් විසින් ඔවුන්ගේ දස්කම් බිස්කම් පෙන්වන මේ විශේෂ අවස්ථාව. ඉතින් ඒ වගේම මම ඔබට මතක් කරපු ආකාරයට මෙම මතුහර නයිට් එකේ විශේෂයෙන් අපේ දරුවන්ගේ දස්කම් පෙන්නනවා විතරක් නෙමෙයි, එයින් ඔවුන් එකතු කරගන්නා මුදල් ලංකාවේ බොහෝ විට මේ දුෂ්කර පාසල්වලට අවශ්‍ය කරන උදව් උපකාර කිරීමට ඔවුන් යොදවනවා. ඉතින් ඉතා මහඟු කාර්යයක්. ඉතින් ඔබේ මුදල් ලබා දීලා මේ සන්ධ්‍යාව සතුටුනවා වගේම අපේ ඇඩිලේඩ් පුරවරේ සිට අපේම දූ දරුවන් දිරිගන්වන අතරේ ලංකාවේ දුෂ්කර පළාත්වල සිට අපේ දුව දරුවන්ට උපකාරයක් කිරීමටත් මෙය ඔබට මහඟු අවස්ථාවක් වෙනවා. ඉතින් නැවත වතාවක් මම සඳහන් කළොත් සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා සවස 6:30 සිට වුඩ්විල් ටවුන් හෝල් එකේ මෙම මුතුහර නයිට් එක පැවැත්වෙනවා. හොඳයි, ඉතින් අපි අදත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද වෙනද වගේම පුවත් පසුවේ පෙරඹෙත ගෙනාවා නිරෝධ කාර්යවසම්. ඒ වගේම සිතරදි ගීතෙන් අප සිල් දෙනා පිරුවේ අපිටවත් විජිත් කුමාර් ශ්‍රන්ත මහතා. නදුරුමාණි විශේෂාංගෙන් දුරකථනය හරහා අප සමග සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඒ වගේම අද දවසෙත් ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ පිටුගල සුදර්ශනාරාම වාසී පූජ්‍යපාද ඇහැලියගොඩ ගුණරතන ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැතියි. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග පුරා හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. සුළු දිනාටම සුවදායක සතියකට ආසිරි. අයිබෝන්.

ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණ ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නොදුලි වැඩසටහන තුළින් බත්සමඟ පුර අහෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩිය ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වී සිටින සුළු දෙනාම ඉතාමත් ලිඟතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසයේ 30 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ වෙතින මම ඔබේ හිතවත් නායන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙන ගීගොන්නකුත් සමග මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. දැන් අපි පසුගිය සතියේ මතක් කළා විශේෂයෙන්ම ඔබ දන්නවා අප අතරින් සදහටම සමුගත් රබුකන සිද්ධාර්ථ හිමියනුත් ඒ වගේම ආචාර්ය නන්දා මාලිනියත්. ඉතින් අද දවසෙත් අපි විශේෂයෙන්ම මේ ආචාර්ය නන්දා මාලිනියට උපහාර වශයෙන් ඇය විසින් ගැයූ ගීගොන්නක් සමගයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් අපි මෙම ගීතයත් සමග අද දවස මේ ආකාරයෙන් ආරම්භ කරමු.

අපද මේ සූදානම් වෙන්නේ සතිපතා ඔබ වෙත ඇඩිලේඩ් ලක්හඬ සාදරයෙන් ක්ලින කරන සදහම් සිතුවිල්ල ගෙනීමටයි. ඉතින් අද සදහම් සිතුවිල්ල පවත්තු ලබන්නේ පිට්ටුගල සුදර්ශනාරාම වාසී පූජ්‍යපාද ඇහැලියගොඩ ගුණරතන ස්වාමින්වහන්සේ විසිනි.

තස්ස සදහවත් වාසනාවන්ත පින්නතුනි අපි කවුරුත් ආසයි ධනවත් වෙන්න සල්ලි වැඩි කරගන්න කවුද ආස නැත්තේ අනිත් අයට වඩා සල්ලි තියෙනවා කියලා පෙන්වන්න අනිත් එක වටිනා දේවල් එකතු කිරීමේ ආසාව අප ළඟ තියෙනවා වටිනා දේවල් වගේම ලස්සන දේවල් එකතු කරන්නත් ආසයි ඔය සමහර ළමයි මුද්දර එකතු කරනවා ලස්සන ලස්සන මාළු ಜಾති පරණ කාසි එකතු කරනවා හොඳයි ඔය ළමයින් අතර වැඩිහිටියන් අතර ඉන්නවද කුණකොඩවල් එකතු කරගන්න ආසය මේක මරදානේ කුණකොඩ මේක බොරල්ලේ කුණකොඩ මේක පිටකොටුවේ කුණකොඩවල් කියලා අපි කවුරුවත් කුණකොඩවල් එකතු කරගන්න ආස නැහැ මල් එකතු කරනවා මල් එකතු කරන්නේ සුවඳ නිසා ලස්සන නිසා කුණකොඩවල් එකතු නොකරන්නේ ගඳ ගහන නිසා ඒ වගේම අපේ ජීවිතවලට බණෙන් එකතු කරන්නේ ಗುಣ රාශියක් මල් වගේ සුවඳ ඇති ಗುಣ රාශියක් ඒ වගේම ගඳ ගහන අගුණ දුරු කරලා වැරදි නැති කරලා ජීවිතවලට සුවඳ ගහන ಗುಣ රාශියක් ධර්මයෙන් අපට එකතු කරගන්න පුළුවන් ඒවා ජීවිතයට එකතු කරගෙන ඊළඟට මොකද කරන්නේ ඒ පුජ්‍යලයා ධර්මානුකූලව වැඩට බහිනවා බුදුරජාණන් වහන්සේ වදාළේ බෞද්ධයා ධනපතියෙක් වීමට වඩා ගුණ ඇත්තෙකු වීම ශ්‍රේෂ්ඨ බවයි ඒ බෞද්ධයා කොයි වගේ ධනවතෙක් වෙන්න ඕනද මෙන්න මේ ධනය ඔබ සැම කෙනෙක් ළඟම තියෙන්න ඕන ඔබේ ජීවිතයේ වාසනාව උදා කරගන්නට නම් මේ ධනවත්කම තියෙන්න ඕන එතකොට ඔබ හරි ලස්සනයි හොඳයි මේ ධර්මය අනුව ජීවිතය හදලා බලන්න එතකොටයි ධර්මයේ තිබෙන ශ්‍රේෂ්ඨ බව තේරුම් ගන්නට පුළුවන් වන්නේ අප සතුව තිබිය යුතු ධන හතක් ආර්ය ධන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද පළවෙනි ධනය සද්ධාව සද්ධාව කියලා කියන්නේ තුනරුවන්ගේ ගුණ දැනගෙන පැහැදීමටයි සද්ධා දෙකක් තියෙනවා එකක් මෝඩ සද්ධාව හෙවත් අමෝලික සද්ධාව අපේ අම්මලා දානේ උයනකොට ලුණු බලන්නේ නැහැ නාහේකට බැඳගෙන හත්තට වාරයක් වතුර පෙරලා අරන් උයනවා ඒ වුණාට ඒක කන්න බෑ හම්බන්තොටත් පුත්තලමත් හොද්දට එකතු වෙලා නේද හොඳට හොයලා බලලා විමසලා යමක් පිළිගෙන කටයුතු කිරීම හොඳ සද්ධාව හෙවත් ආකාරවති සද්ධාවයි දෙවෙනි ධනය සීලයයි පය වචන දෙක සංවර කර ගැනීම ලැජ්ජා බිය දෙක ඊළඟ ධන දෙකයි මේ තමයි අපේ ජීවිතවල අවශ්‍යම ධන දෙක මේ ධන දෙක තියෙනවා නම් දෙවියෙක් වෙනවා නැත්නම් තිරිසනෙක් වෙනවා හොඳට ඉගෙන කියා ගැනීම බෞස්ෘත බව නමසරුව පරිත්‍යා කිරීම ලෝකේ ඇති තතු ඒ ආකාරයෙන් දැන ගැනීමට හැකි ප්‍රඥාව හත්වෙනි ධනයයි ඔබ ඇති කරගන්නා මේ ධන හත කවදාවත් ජලයෙන් ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ සොර හතුරන්ට පැහැර ගන්න බෑ හැමදාම ඔබ එතකොට ධනවතෙක් ඔබ පසුපස්සෙන් ඇවිත් හැම භවයකදීම සැප සම්පත් ලබා දෙන අනුගාමික නිදානයක් බවට පත් වෙනවා ඔබ සැම දෙනාත් මෙවැනි ධන නිදාන ඇති කරගෙන දෙලව ජය ගැනීමට උත්සාහ කරන්න ඔබ සැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාස 5 වෙනිදා සිට සියලු දිස්ත්‍රික් ආවර්ජන වන පරිදි විශේෂ ජන රැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරීව සම්මට්ටමින් කොට්ටාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහත්මයා මේ බව කියා සිටියා. මේ අතර එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බලපා ඇති එල් නිනෝ තත්ත්වය හමුවේ මතු ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතාවින්ම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබුණා. පසුගිය යලකන්නේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ සසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළා. ඇති වී ඇති එල් නිනෝ තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට අමුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශයකින් පමණ ඉහළ ගොස් ඇතැයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එල් නිනෝ බලපෑම සමග ඉදිරි මාස 8ක කාලයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි අපදා කලබලකරන මධ්‍යස්ථානයේ එම මධ්‍යස්ථානයේ පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක 7 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක් වේල කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි. එබැවින් පෞල් 25628 ක පුද්ගලයන් 81805 දෙනෙකු එල් නිනෝ තත්ත්වයේ බලපෑමට ලක්ව ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළා. පවතින වේල කාලගුණ තත්ත්වයේ හැමුවේ පානීය ජලයේ හිඟවීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාවට ජලය බෙදා හැරීමේ කටයුතු මේවද පිට අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනන්සූරිය
1: මේ වෙද්දී දිවයිනට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික්ක 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ජනතර ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණ ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
0: මේ අතර දිවයිනේ තෙත්කලාපේ පීටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතිවද වියලි කලාපේ ජලාශවල ජල ධාරිතාව සීග්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම හම්බන්තොට බලකලපුව මොණරාගල මන්නාරම සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පීටි ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%කට වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටි ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ 74 සමස්ත ජල ධාරිතාව 36%ක් දක්වා පහළ වැටි ඇති බවයි. මේ අතර එළිනෝ තත්ත්වයේ හේතුවෙන් ඉදිරි මහ කන්නේ ගොඩබෝග වගාව කෙරෙහි රජ්‍ය අවධානය යොමු ඇති බව කෘෂිකර්ම මාත්‍ය නමල් කර්දාරත්න මහතා ප්‍රකාශ කළා.
2: ඇතරමද අපිට දැවන්ත වී අස්සනකුත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කලින් කන්නේ වී තියෙනවා ගබඩාවල. ගොවින් ගවක් තියෙනවා. එතකොට වීවල අපට දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නයක් නැති තත්ත්වෙ තුල එන මහ කන්න අපි කලමනාකරණය කරනවා සම්පූර්ණයෙන්ම වීව ගාවට යනවාම වෙනුවට වෙනත් අතිරේක භෝග වලටත් ගොවියගේ කැමැත්ත අනුව යන්න.
0: එළිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඊට මුහුණ දීමට රජයට නිසි වැඩ පිළිවෙලක් නොමැති බවයි.
3: එළිනෝ නීනා කියන තාමත්ම අන්තවාදී කාලගුණික දේශගුණික තත්ත්වය ඉතිහාසයේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ආකාරයට ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ගෙන දෙන ඒ කාලගුණික දේශගුණික තත්ත්වයක් බවට නිර්මාණය වෙයි කියන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර කාලගුණ මධ්‍යස්ථානය අනාවැකි පළ කරලා තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානයක් සංගණනයක් කරලා තිබෙනවා. අපේ රටේ දස ලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කම නිසා මහා දැවැන්ත සාගින්නකට මුහුණ දීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙයි කියන එක කරුණු හෙලිදරව් කරලා තිබෙනවා. ඒ දැන දැන රජයට මග හරින්න බෑ. මම දන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඒවා කතා කරලා තියෙනවද කියලා? තියෙනවද? කතා කරලා නැහැ. කතා කරලා නැහැ කියන්නේ ඉතින් වැඩ පිළිවෙලකුත් නැහැ.
0: මේ අතර පවතින වියල කාලගුණයත් සමග ජල විදුලිය සීමා විය හැකි බැවින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඒවායේ ඉදිරි බිල ගණන් ප්‍රකාශිත පත්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගියදා කටයුතු කළා.
4: අපි පුරෝගතනය කරලා තිබෙනවා ලබන වසරේ පළමු කාර්තුවේ විදුලි ජනන ධාරිතාවේ අඩු බව. එන්නේ ෂෝටේජ් එක පියවා ගන්න මෙන්න මේ බැටරි ස්ටෝරේජ් 450 මෙගාවොට් පද්ධතිය එකතු කරගන්න කියලා අපි මෙතනින් නියෝග කරලා තියෙනවා නැෂනල් සිස්ටම් ඔපරේටර් පද්ධති පානකට.
5: සූර්ය බලයෙන් පුරාජනීය බලයෙන් අපි විදුලි නිපදවා ගන්න පුළුවන් අවස්ථාවක අපි තාමත් තාප ජනනයේ විදුලි ලබා ගන්නවා කියන එක තත්ත්වයක් නෙමෙයි. එක පැත්තකින් විදේශී විනිමය අපි අනවශ්‍ය විදිහට රටින් පිටට යනවා. පහුගිය කාල සීමාවන් වල විදුලි ගාස්තු දිහා බැලුවොත් අපිට පේනවා කිසියම් ආකාරයක උච්චාවචනයක් වෙනවා. වැඩි වෙනවා, අඩු වෙනවා. එක පැත්තකින් අපි ගත්තොත් ඩීසල් ලෝකල් නෙපලේ මිල ගණන් වැඩි වෙනකොට අපේ ටැරිෆ් වෙනස් වෙනවා. කිසියම් ආකාරයක අපිට පුළුවන් නම් ඔය තාප ජනනය අඩු කරගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. විදුලි ගාස්තු කිසියම් ආකාරයක ස්ථාවර කරගන්න. ඒක සියලුම පාරිභෝගික කියන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරික කර්මාන්තත් සිට ඉතාමත් වැදගත් වෙනවා.
0: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චූදිතයන් 26 දිනකට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා සංගමේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා දේශපාල අතකොළුවක් බවට පත් ඇති බැවින් ඔහු එම තනතුරෙන් ඉල්ලා සිටු බවට බල කරමින් පිරිසක් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මුල ස්ථානයේ ඉදිරිපිට පසුගියදා නිහඬ විරෝධතාවයක නිරත වුණා.
6: අපිට බොහොම පැහැදිලි නීති සංගමේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂීය කියන කණ්ඩායම්. නීති සංගමේ තියෙන්නේ දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්න නෙමෙයි. ඒ නිසා වහාම මේ තනතුරෙන් ඉල්ලා සිටින්නේ.
0: මේ අතර විවිධ පුද්ගලයන්ගේ උමනාව මත රජ්‍ය ජනමත විචාරණයකට යාමට සූදානම් නැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
7: 22 ගැන අතිතරම් අපි කියලා තියෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණම සියලු විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්දකින් වැඩි කිරීම. ඒ නිසා ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න නැතුව කරන්න බෑ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණ, අභ්‍යාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය කියන අධිකරණ තුනේම විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රතිපාදනය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ඒක විනාශ කරන්න නැතුව එයාගේ විශ්‍රාම වයස වැඩි කරන්න බෑ. 1978 න් පස්සේ දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වෙන වයස 55 සිට 60 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මහාධිකරණ, අභ්‍යාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි වෙලා නැහැ. ඒ නිසා අපි හිතනවා අරහා සමානවම ඉහළ අධිකරණවලත් වසර දෙකකින් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අග්‍ර විනිශ්චයකාරවරයාගේ සේවා කාලය වසර 6කට හෝ ඔහු 67 ඉක්මනව කියන තැනට සීමා කරලා තියෙනවා. ජනමත විචාරණ තියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන වගන්ති තියෙනවා. ඉතින් එහෙම නැති හැම එකකටම කවුරුවත් ඉල්ලුවා කියලා ජනමත විචාරණ තියන්නේ නැහැ. ජනමත විචාරණයක් තියෙනවා. අර මෙතුමා ඇහුවා වගේ දැන් ඔය මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන බොරු බිය හදන මිනිස්සු කියන්නේ බයි අධිකරණයට වෙන ස්වාධීනත්වය වෙන හානිය මොකද්ද කියලා. එහෙම කියන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මේක බැරිද ජනවාරි වලට කල් දා ගන්න කියලා.
0: සමගීතල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
8: අපි ආණ්ඩුවට අභියෝග කරනවා 3-2 ඡන්දයෙන් ඔබ මේ අලුත් 22 වෙනි සංශෝධනය සම්මත කරනවා නම් ජනමත විචාරණයත් එකඟ වෙන්න. ගිය සැරේ ලංකාවේ ඉහළින්ම අනුර කුමාරසේන මහත්තයා දිරිපු අනුරාධපුර දිස්ත්‍රික්කේ ජනමත විචාරණ තිබ්බොත් අන්තයට පරාද වෙනවා. කොහොම හරි බලෙන් හරි ඉන්නවා කියලා කියන්නේ පරදෙනවා කියලා බය හිතෙච්ච නිසා සෝනගාවින් යනකොට අපි බය නැහැ යකෙකුටවත් කියලා කියන්නේ. හා ඒ කියන්නේ සෝනගාවට ගියහම බය දැනෙනකොටනේ ඒ කතා කියන්නේ.
0: මේ අතර යෝජිත 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඊළඟේ තමිල් අරසු පක්ෂය අවධාරණය කරනවා. පසුගිය දා ප්‍රතිම පක්ෂයේ දේශපාල මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයකින් ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සම්බන්ධ බවයි. ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඊළඟේ තමිල් අරසු පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. වර්තමාන තරගකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය ප්‍රදරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත්, ගිහි ජනතාව පංචශීලයෙහි පිහිටවමින් වෛරය හා ක්‍රෝධයෙන් තොර ආධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල බලකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දාපති උත්සවයකට එක්වමින් ඇය මේ බව සඳහන් කළා.
9: බුද්ධ ශාසනයේ උන්නතිය සහ සමස්ත සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අපේ මහා සංඝරත්නය ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත්. ඓතිහාසිකව මෙන්ම වර්තමානයේ අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජීය පදනම සුරක්ෂිත කරන ප්‍රධාන නියාමුවන් වහන්සේලා වන්නේ උන්වහන්සේලයි. වර්තමාන තරඟකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් තිබෙනවා. එවැනි සමාජයක ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් සමාජ ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක්
10: භාවයේ හේතුවෙන් රටේ විසින් දින තුනක චෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට පියවරගෙන තිබූ අතර යනුව පසුගිය 21 වෙනිදා සහ 23 වෙනිදා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණා. ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මල්ලකුඩා තරගාවලියේ 12 දිනේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. පසුගිය දවස් නොවැම්බර් තරගයේදී මීටර 88.14 දක්ෂතාවක් දක්වමින් ඔහුගේ ජයග්‍රහණය ඉදිරි කරගත්තා. එම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලියේ තෘතීයකම පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් සිටීම විශේෂත්වය. 23 හැවිරිදී රුමේෂ් තරංග පතිරගේ 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව හිමි කරගත් 6 වෙනි රන් පදක්කම වනවා.
11: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හඬින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.
12: සති අන්ත පොත් පසුවිතරම
13: ඇඩිලෙඩ් ලක්හඬ
14: ඔබට සුපුරුදු සිතරැඳි ගීතය ගෙනීමටයි අපේ දැම්මේ සූදානම. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාර ශ්‍රීනත් මහතා සූදානමෙන් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිතරැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදහදා ගැනීමට.
15: නයන් ආදරවන්තයෝ සිනමාපටය සඳහා කරු මසිරීනු ජයකොඩි පියතුමා රචනා කළ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ නියම මුල් ගීතයයි අද තෝරා ගැනීම. එය ගායනා කළේ පසුගියදා අපට අහිමි වූ ගායිකා නන්දා මාලිනී විසින්.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
4: ආයුබෝවන් නයන්.
3: දුමින්ද, මේ ඇත්තටම අපිට දකින ලැබුණ විශේෂ කාරණයක් මේ මන්නාරම් ධෝනියේ මේ තෙල් කැණීම් කිරීම සඳහා ලන්සු කැඳවලා තියෙනවා කියලා දකින ලැබුණා. ඉතින් ඇත්තටම මීට කලිනුත් අපි ඔය ගැන අහලා තිබුණට මම දැනගන්න කැමති මේ පාර දුමින්ද, මොකද්ද මේක ඇත්තට තියෙන විශේෂත්වය, මේ මොනවද මේ ගැන තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, මේ මන්නාරම් ධෝනියේ තෙල් සහ ගෑස් නිදි තියෙන බවට ඇත්තටම සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඉඳලම තමයි ඒ පරීක්ෂණ සිදු වෙලා ආරම්භ වෙලා යම් ආකාරයකට වර්තමානයේ වෙන විට එය තහවුරු කරගෙන තියෙන්නේ. මේ මන්නාරම් ඩ්‍රෝනියේ කිලෝමීටර් 34 විතර වගේ වපසරියක තෙල් සහ ගෑස් සෑහෙන දුරකට තියෙනවා කියන කාරණාව තහවුරු කරගෙන තියෙනවා. ඉතින් කොහොම වුණත් මේක විටින් විට මේ කැණීම් සම්බන්ධයෙන් පරීක්ෂණ තමයි ප්‍රධාන වශයෙන් දියත් උනේ. හැබැයි අර තාක්ෂණිකව කවුරු හරි ඒ නිල වශයෙන් මේ ක්‍රියාව කාටවත් බාර දීමට හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රමුඛ සමාගමකට, කියන්නේ තෙල් කැණීම් සිදු කරන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රධාන සමාගමක් තමයි ඉතින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා වූ නිල වශයෙන් රජය විසින් සිදු කරන්නට ඕනේ කාරණාව තමයි මේ ජාත්‍යන්තරව ලන්සු කැඳවීම, මේ මන්නාරම් ධෝනියේ තිබෙන ගෑස් සහ තෙල් කැණීම සම්බන්ධයෙන්. කොහොම වුණත් දැන් නිල වශයෙන් ඒක විවෘත කරලා තියෙනවා ජාත්‍යන්තර සමාගම් වලට. ඉතින් ජාත්‍යන්තර සමාගම් මේ පිළිබඳව තක්සේරුවක් කරලා ලන්සු කැඳවීමට අදාළ ලන්සු ලබා දීම සිදු කරන්නට ඕනේ කියන කාරණාව තමයි නිල වශයෙන් තියෙන්නේ. කොහොම වුණත් ඇස්තමේන්තුගත කාරණය ගත්තොත් එහෙම මන්නාරම් ධෝනියේ කියන්නේ තෙල් බැරල් බිලියන 2ක විතර වගේ ප්‍රමාණයක් තිබෙන බවට තමයි ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඒකේ වටිනාකම ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් බිලියන 150ක් විතර වෙන බවට සඳහන් වෙනවා. ඒ වගේම ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9ක් විතර තියෙනවා කියන කාරණාව තමයි ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඉතින් මේ වායු වල මිල මේ වටිනාකම ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් බිලියන 91,117ක් විතර වගේ වෙනවයි කියලා තමයි තියෙන්නේ. කොහොම වුණත් සමස්තයක් විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 267ක වගේ වටිනාකමකට තමයි මේ ලන්සු කැඳවීම සිදු වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේන් මේක මේ තෙල් ප්‍රමාණය සහ වායු ප්‍රමාණය අපිට ලබා ගැනීමට හැකියාවක් සිදු වුණොත්, මොකද විශාල වශයෙන් මේක ශ්‍රී ලංකාවට සියල්ලම හම් වෙන්නේ නැහැ, මේ වටිනාකමේ සියල්ලම හම් වෙන්නේ නැහැ. මොකද අධි තාක්ෂණික මේ තෙල් කැණීමේ කාර්යයට විශාල ඒ අදාළ සමාගම නිකන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඕනෝ ලාභයක් ලබා ගන්නට තමයි ඉදිරිපත් වෙන්නේ. කොහොම වුණත් සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ වායු සහ මේ තෙල් වලින් රජයට ඇමරිකන් ඩොලර් බිලියන 167කට අධික මේ ආදායමක් ලබා ගත හැකි බව තමයි සාමාන්‍ය විදිහට රජයේ විසින් ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඉතින් මේක යම් ප්‍රමාණයකින් මේක කඩිනම් කරලා තව වසර කීපයක් තුළ මේ තෙල් සහ ගෑස් උඩට ගන්නට පුළුවන් වුණොත් මං හිතන්නේ ශ්‍රී ලංකාවට මේ තියෙන ප්‍රශ්න වලින් සෑහෙන දුරකට ගොඩ යාමට හැකි තත්ත්වයක් තිබෙන බව තමයි ඉතින් ඇස්තමේන්තු මේ වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේක දැන් ජාත්‍යන්තර සමාගම් අතේ තමයි මේ ඊළඟ කාර්යය තියෙන්නේ. ලෝකයේ තියෙන සමාගමක් ඇවිල්ලා මේ කැණීම් කටයුතු විශේෂයෙන්ම අර ප්‍රායෝගිකව සිදු කිරීම තමයි ඊළඟට අදියර වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනකන් අපිට බලාගෙන ඉන්නට වෙනවා.
3: දුමින්ද, විශේෂයෙන්ම මේ කාලගුණය ගත්තම ලෝකේ මං හිතන්නේ හැම තැනම මේ කාලගුණ විපර්යාස සිදු වෙනවා. අපිට නේපාලයේත් ඉතා කනගාටුදායක තත්ත්වයක් සිදු වෙනවා දැක්කා. දැන් ලංකාවෙත් ඒ වගේම කාලගුණය පිළිබඳව ඒ තරම්ම හොඳ කතිකාවතක් නැහැ. විශේෂයෙන් මේ එල්නිනෝ තත්ත්වයට ලංකාව මොන දීලා තිබෙනවා කියලා තියෙනවා. අපි දැනගන්න කැමති වර්තමානයේ මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු කියලා.
4: වර්තමානයේ වන විට නයින් විශේෂයෙන්ම එල්නිනෝ තත්ත්වය දිස්ත්‍රික්ක 7කට විශේෂ බලපෑමක් සිදු කරලා තිබෙනවා. නියං තත්ත්වයෙන් තමයි ප්‍රධාන වශයෙන් දැනට බලපෑම සිදු කරලා තියෙන්නේ වර්ෂා සහිත තත්ත්වයෙන් නෙමෙයි, ඉදිරියේදී අනාවැකි පල කරන්න තියෙන්නේ බස්නාහිර සහ අනෙකුත් ප්‍රදේශවලට මේ වර්ෂා වෙනුත් යම් අදි වර්ෂාව අදි වර්ෂාවක් ලැබෙන බවට, ඒ වගේම ලබන පෙබරවාරි මාර්තු වගේ ආයි නියම් තත්ත්වයක් තිබෙන බවට තමයි පුරෝගතනය කරලා තියෙන්නේ. කොහොම වුණත් වර්තමානයේ වෙන විට දිස්ත්‍රික්ක 7කට ප්‍රධාන බලපෑමක් සිද්ධ කළා තියෙනවා. මොනරාගල, අම්පාර, බදුල්ල, මලගලපුව, පොළොන්නරුව, රත්නපුර, හම්බන්තොට කියන දිස්ත්‍රික්ක 7 තමයි මේ මොහොත වන විට දැඩි ඒ කියන්නේ නියම් තත්ත්වයෙන් ඔවුන් පීඩා විඳින්නේ. විශේෂයෙන්ම පවුල් 26,000කට අධික, ඒ වගේම පුද්ගලයෝ 82,000කට අධික පිරිසක් ප්‍රධාන වශයෙන් පීඩාවට ලක් වෙලා තියෙනවා. ප්‍රධානම වශයෙන් මේ කුඩා වැව් මේ වන විට අතිවිශාල ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්ක 7 තියෙන මේ සිඳී ගිහිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේකෙන් වගාහානි අතිවිශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ජලාශ, මහා පරිමාණ ජලාශවලත් මේ විශාල වශයෙන් ජලයේ අඩුවීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ගණාඩි 800,000ක් තිබ්බ ජලාශයක මේ වන විට ඒ අඩි ඒ කියන්නේ 200,000ක් විතර දක්වා පහත දැක්ස තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අර කුඩා වැව් හිඳීම තුලින් විශාල වශයෙන් වනසතුන්ට මේ ජලය නැති වෙලා තියෙනවා. ඒ වගේම ඒ ගවයන්ට ජලය නැති වෙලා තියෙනවා. බොහෝ පුජ්‍යලීන්ට පානීය ජලය සොයා ගැනීම අසීරු වෙලා තියෙනවා. මේ වන විට යාල වනෝද්‍යානය සම්පූර්ණයෙන්ම වගේ වහලා දාලා තියෙනවා. මොකද ඒ පානීය ජල අවශ්‍යතාව සහ මේ නියම් තත්ත්වය නිසා. ඉතින් කොහොම වුණත් දැනට බවුසර් මගින් ජලය ලබා දීම සිදු කරනවා. විශේෂයෙන්ම විශාල විදියට මාළු යමින් තිබෙනවා. ඒ වගේම මල් කර්මාන්තයේ යෙදිච්ච අයට ආර්ථික මේ වශයෙන් මේ වැව් හිඳීම නිසා විශාල වශයෙන් මේ මල් ලබා ගැනීමත් අපහසු වෙලා තියෙනවා.
3: දුමින්ද, ඒ වගේම අපි පසුගිය සතියේ මතක් කළා මේ විශේෂයෙන්ම ආචාර්ය නන්දා මාලිනියගේ මේ වියවත්, ඒ වගේම රබුකන සිද්ධාර්ථ හිමියන්ගේ වියවත් පිළිබඳව. මම ඉක්මනින් දැනගන්න කැමති මොන වගේ ප්‍රතිචාරද අපේ මේ ජනතාවගෙන් ඒ දෙපාර්ශ්වයටම ලැබුණේ, විශේෂයෙන්ම මේ ආදාන උත්සවයට වගේ දේවල් වලට.
4: ඇත්තරම නැයින් අති විශාල ජනතාවක් සහභාගී වුණා ඒ ආදාන උත්සවයටත්. ඒ වගේම නන්දමාලිනියගේ අවසන් කටයුතු සඳහා තිටින් තවමත් විශේෂයෙන්ම නන්දා මාලිනිය පිළිබඳව තවමත් මාධ්‍යයේ විවිධ කතාබහ පළ වෙනවා, ගුණකතන සිදු වෙනවා. ඉතින් ඒ වගේම මාධ්‍ය තුල වෙනදට වැඩිය ප්‍රමුඛන සිද්ධාර්ථ ආමඳුරෝලි රචනා කරපු ගීතත්, ඒ වගේම නන්දා මාලිනිය ගායනා කරපු ගීතත් විශේෂයෙන්ම විකාශනය වෙනවා. ඉතින් අර තවමත් අර මිනිස්සු ගත්තොත් එහෙම එක පැත්තකින් මේ දෙන්න නැති වුණා කියලා පිළිගන්නට කැමැත්තකුත් නැහැ. කොහොම වුණත් ඒ සංවාදය දිගින් දිගටම තියෙනවා.
3: දෙවින්ද, වෙනත් කාරණා හැටියට මොනවද අපිට දැනගන්න තිබෙන්නේ?
4: ඔව්, කාරණා කීපයක් සඳහන් කරන්න නැහැ. විශේෂයෙන්ම දළදා පෙරහැර ඉතාම උත්කර්ෂවත් අන්දමින් නිමාවටපත් වුණා නිකිණි පෝය දවසේ. ඒ වගේම නේපාලයට බලපෑ තත්ත්වය නිසා ඇමරිකන් ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය තීන්දුව කළා තියෙනවා. ඒ වගේම සඳහන් කරොත් එහෙම බස්ලලිත් ඇමති සංවිධානාත්මක අපරාධකරු ඩුබයි රාජ්‍යෂ්ට ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහුට එරෙහිව ඝාතන 8ක චෝදනා තිබෙන බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම රැණවුන් නියෝග මත සිටින ජෙහෙල් භද්‍ර පද්මේ කියන අපරාධකරු සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දුව කළා තියෙනවා. ඔහුගේ සතුව තිබිච්ච දුරකථනවල දත්ත විශ්ලේෂණය කරපුවාම හිරගෙදර නිලධාරීන් 13කගේ අංක, ඒ වගේම නිරූපිකාවන් හා දේශපාලකකින් 16 දෙනෙකුගේ අංක, ඒ වගේම මධ්‍යාවාරම් කරුවන් 20කගේ තොරතුරු හෙළිවිලා තිබෙනවා. විශේෂයෙන්ම බැංකු ගිණුම් 17ක්, ඒ වගේම නීත්‍යානුකූලව රටින් මොහු පිට වෙලා තිබුණාට ව්‍යාජ වීසා මගින් රටවල් 13කට ගිය බවත් පොලිසිය විසින් තොරතුරු හෙළි කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ කිරීමට නියමිතයි. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන මේජර් ජෙනරල් සුරේෂ් සල්ලේට යලි දින 90ක රැඳවුම් නියෝග ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ඔහු ලබනවා. ඒ වගේම ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා ඔහුගේ මමත් බිරිඳත් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරා. ඉතින් කොහොම වුණත් සුරේෂ් සාලේ මහත්මයා

0: ඉතාම වැඩගත් වෙන්නේ මොකද පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් පහුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය ඒ වගේම අභියාචනාධිකරණය ආදී විශේෂ මේ අධිකරණවල මේ නඩු රාශියක් ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒකේ කොහොම ප්‍රධාන වශයෙන් මේ ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මහාධිකරණයක් මේ සඳහාම පිහිටවලා පාස්තික ප්‍රධාන ඒ කියන්නේ නීතිපති විසින් ගොනු කරන ලද මේ ප්‍රධානම නඩුව නඩුවේ තීන්දුව මේ සැප්තැම්බර් 22 වෙනිදා ලබන 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුව 24 දෙනෙකුට එරෙහිව තමයි චෝදනා ගොනු කරලා තියෙන්නේ. චෝදනා 23,270 ගොනු කරලා තියෙනවා. මේක තමයි ප්‍රධානම පාස්කු නඩුව විදිහට අපිට සලකන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම නයන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තිරිඟු පිටි මිල ඊයේ සිට රුපියල් 18කින් වැඩි කිරීමට ප්‍රීමා සහ සෙරන්ගි සමාගම් කටයුතු කරලා තිනවා. ඒ අනුව කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉන්දියාප්පයක් රුපියලකින් සහ අප්පයක් රුපියල් 2කින් වැඩි වෙන බව තමයි දැනට සඳහන් වෙන්නේ. ඒ වගේම හෙට දිනේදී පාම් මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඉරාන නෞකා 20ක් පබන ශ්‍රී ලංකාවට ආසන්න ආර්ථික කලාපයේ රැඳී තිබෙන බවට මේ වන විට වාර්තා වෙනවා. මොකද මේ නැව්වලට හෝමුස් යෑමට තිබෙන අවහිරතාවය නිසා විශේෂයෙන්ම ඇමරිකාව විසින් පැනවුම් ලැබූ නාවික සම්බාධක නිසා ශ්‍රී ලංකාව අවට ඉගෙන අර මීට පෙර ඇමරිකන් ප්‍රහාරයකට ලක් වෙච්ච නෞකාව තිබිච්ච ආසන්නේම තමයි මේ නැව් 20 දැනට නැංගුරන්ලා තිබෙන බවට සඳහන් වෙනවා. ඉතින් කොහොම වුණත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එතරම් ප්‍රශ්නයක් නොවන බව තමයි සඳහන් වෙන්නේ. මොකද විශේෂයෙන්ම මේ නෞකාවලට අපේ මුහුදු කලාපයෙන් ඒ කියන්නේ අපේ ආර්ථික කලාපයේ තියෙන ඉතින් ඒක ජාත්‍යන්තරව ඕන කෙනෙකුට එතන රැඳී සිටීමට හැකියාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඒ නැව් සමග කිසිදු ගනුදෙනුවක් නොකරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තෙල් ඉවර වෙච්ච නැව් 20ක් තමයි තියෙන්නේ. ඔවුන් නැවතත් හෝමුස් බලා යන යෑමට තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: දුවින්ද තවසමක සම්බන්ධ ලංකා තොරතුරු බෙදා ගැනීම පිළිබඳව කොහොමවත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.
1: ඉතින් මේ ශ්‍රී ලංකා ප්‍රජාව හැටියට විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපිට වැදගත් වෙන විශේෂ කරුණක් ගැන අද අපි යම් ප්‍රමාණයකට ඇඩිලේඩ් ලක්හඬෙන් කතා කරන්න කියලා හිතුණා. ඉතින් අපි බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා පසුව ඔස්ට්‍රේලියාවට පැමිණි අය. ඒ නිසා ශ්‍රී ලංකාව ගැන අපේ මතකය, අපේ භාෂාව, ආහාර, සංගීතය, ආගමික හා සංස්කෘතික වටිනාකම් අපි තුල ස්වාභාවිකවම තියෙනවා. ඒ වුණාට අපේ දරුවන්ගේ අත්දැකීම් වෙනස්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහෙම එක්ක ඔස්ට්‍රේලියාව ඉපදිලා එහෙම නැත්තම් ඉතා කුඩා වයසින් ඔස්ට්‍රේලියාවට පැමිණි අය. ඉතින් ඔවුන්ගේ පාසල, යාළුවන්, ක්‍රීඩාව, සමාජ ජීවිතය මේ බොහෝ දේ ඔස්ට්‍රේලියන් එන්වයර්මන්ට් එකක් තුල තමයි සිදුවී තිබෙන්නේ. ඉතින් එහෙනම් ප්‍රශ්නය තමයි ඔවුන්ගේ ඔස්ට්‍රේලියන් ඩෙන්ටිටිකට බාධා නොකර ශ්‍රී ලාංකික උරුමයත් ආදරයෙන් රැකගෙන යන්න අපි ඔවුන්ට උදව් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ අපි කොටස් කීපයකින් බලන්න හිතුවා. ඉතින් අපි පළවෙනුවටම භාෂාව. ඉතින් සිංහල භාෂාව අනන්‍යතාවයට ඇති සම්බන්ධය මොකක්ද කියලා හිතුවොත් ඇත්තටම භාෂාවක් කියන්නේ සංනිවේදනය පමණක්ම නෙමෙයි. පවුලේ කතා, විහිළු, ගීත, ආච්චිල සීයලාගේ කතා සහ සංස්කෘතික අදහස් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මාර්ගයක් කියන්න පුළුවන්. නමුත් දරුවාට ගෙදර සිංහලෙන් විතරයි කියලා බලකිරීම සමහර විට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ඇති කරන්නත් පුළුවන්. ඉතින් ඒ වෙනුවට දෙමෝපියන් දරුවන්ට සිංහලෙන් කතා කරන්න පුළුවන්. දරුවන් ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන්නත් සංවාදය අපි නවත්තන්න නැතුව දිගටම ගෙනියන්න පුළුවන්. ඒ වගේම සිංහල චිත්‍රපටි, ගීත, ළමා කතන්දර සහ පොඩ්කාස්ට් වගේ දේවල් හඳුන්වා දෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි මේ සිංහලෙන් කතා කරන විට වැරදි නිවැරදි කරමින් ලැජ්ජාවට අපි පත් නොකරන්න ඕනේ අපේ දරුවන්. ඒ වගේම මේ භාෂාව ස්කූල් සබ්ජෙක්ට් එකකට වඩා

ෆැමිලි කනෙක්ෂන් එකක් බවට පත් කරගන්න ඕනේ ඒක මං හිතන්නේ වැදගත්. ඉතින් මං ඔබෙන් අහන ප්‍රශ්නය ඔබේ ගෙදර දරුවන් සමග සිංහලෙන් කතා කරනවද? ඔවුන් සිංහලෙන් පිළිතුරු දෙනවද? ඉතින් ඒ වගේම ඊළඟ කාරණාව තමයි මේ අපේ විශේෂම වැඩි කියන අපේ ආච්චිල සීල සමග තිබෙන සම්බන්ධතාවය. ඉතින් මේක ඉතා වැදගත් කියලායි මම හිතන්නේ. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ සිටින ආච්චිල සීයලා හෝ වෙනත් ඥාතීන් සමග දරුවන්ට හොඳ සම්බන්ධතාවයක් තිබුණොත් සිංහල භාෂාව සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ප්‍රායෝගිකව අවශ්‍ය දෙයක් බවට ඔවුන්ට පත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි WhatsApp, FaceTime call වගේ දේවල් පාවිච්චි කරනකොට Hello, how are you කියලා අවසන් කරන්න නැතුව අපිට ආච්චිගෙන් කතාවක් අහන්න පුළුවන්, කතන්දරයක් අහන්න පුළුවන්, එහෙම නැත්නම් සීයාගෙන් එයාගේ පාසල් කාලය ගැන අහන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් දරුවන් ශ්‍රී ලංකාවට අපි අරගෙන යනකොටත් මේ විශේෂයෙන්ම හෝටල් සහ මේ ටුවරිස් ඇට්‍රැක්ෂන්ස් වලට විතරක් යන්නේ නැතුව දෙමව්පියන් හැදී වැඩුණු ගෙදර, පාසල, ගම, පන්සල, එහෙම නැත්නම් පල්ලිය, තමන්ගේ ඥාතීන්, ඒ වගේම ළමා කාලයේ හිටපු මිතුරන්, ඉතින් මේ හඳුන්වා දීම් තුලින් ඔවුන්ට තමන්ගේ පවුලේ කතාව තේරුම් ගැනීමට උදව් කිරීමට අපිට පුළුවන්. ඉතින් ඊළඟට දරුවන්ට තිබෙන ප්‍රශ්නය තමයි මම ඔස්ට්‍රේලියන්ද නැත්නම් ශ්‍රී ලංකන්ද? ඉතින් මේක මං හිතන්නේ වැදගත් කොටසක් වෙන්න පුළුවන්. මොකද මේ දරුවාට මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඇත්තම අවශ්‍ය නැහැ. ඉතින් ඔවුන් ඔස්ට්‍රේලියන් සහ ශ්‍රී ලංකන් ඔස්ට්‍රේලියන් කියලා දෙකම වෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රජාවක් හැටියට ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඉතින් අපි ක්‍රිකට් මැච් එකකදී විශේෂයෙන්ම අපි මේ දරුවෝ ඔස්ට්‍රේලියාවට සපෝට් කළා කියලා ඔවුන්ගේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ප්‍රතික්ෂේප කරනවා කියලා හිතන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන ආඩම්බර වීමෙන් ඔවුන්ගේ ඔස්ට්‍රේලියන් ඩෙන්ටිටිකට අඩුවක් වෙන්නෙත් නැහැ. ඉතින් අපේ අරමුණ දරුවන්ට අපේ අනන්‍යතාවය ඉම්පෝස් කිරීම නෙමෙයි, ඔවුන්ගේ අනන්‍යතාවය තුළ ශ්‍රී ලාංකික උරුමයටත් ස්වාභාවිකවම ඉඩක් ලබා දීම. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ ඇඩිලේඩ් පුරවරේත් අපේ තිබෙනවා මේ සිංහල බෞද්ධ පාසල තිබෙනවා. ඒ වගේම අනිකුත් දරුවන් සඳහා තිබෙන විශේෂ සංවිධාන තියෙනවා. ඉතින් මේ අතරින් ප්‍රධාන වෙනවා ඔබ දන්නවා මේ අපේ රූපවාහිනී මුතුහර ළමා සමාජයත් තියෙනවා. ඒ වගේම ඊට අමතරව මේ සීල කලා රංගායතනේ තියෙනවා නැටුම් ඉගෙන ගැනීම සඳහා. ඉතින් මේ වගේ මේ යූත් ඕගනයිසේෂන්ස් වල වටිනාකම සිංහල ගැනීමට පමණක්ම නෙමෙයි. එතනදී මට හිතෙන විදිහට දරුවාට මම වගේ තවත් අය ඉන්නවා කියන හැඟීම ලබා දීමයි. ඉතින් විශේෂයෙන්ම අපි මේ ඔස්ට්‍රේලියාවේ පාසලක තමන්ගේ නම, ලන්ච් එක, පේරන්ට්ස්ලාගේ ඇක්සන්ට් එක, ඕ කල්චරල් ප්‍රැක්ටිසස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකන් කමියුනිටි සෙටින් එකේ ඒ දේවල් සාමාන්‍යයි. ඉතින් මෙතනදී සෙන්ස් ඔෆ් බිලෝංගින් එක විශේෂයෙන්ම ටීනේජ් ඉයර්ස් වල ඉන්න දරුවන්ට ඉතා වැදගත් වෙන්න පුළුවන්. ඉතින් තවත් එකක් තමයි මේ ආහාර හරහා අපගේ සංස්කෘතිය. ඉතින් සංස්කෘතිය උගන්වන්න මේ ෆෝමල් ලෙසන් එකක් හැම විටම අවශ්‍ය වෙන්නේ නැහෙනි. අපි ගෙදර ඉඳියා පහදනවා නම් දවසක දරුවන්වත් ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අවුරුද්දට කැවුම් හදන්නේයි කියලා කියන්න පුළුවන්. කිරිබත් හදන විට ඒකේ විශේෂ අවස්ථාවට සම්බන්ධුනේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි බලනකොට ෆුඩ්, ස්ටෝරි, ෆැමිලි, කල්චර් කියන මේ සම්බන්ධතාවය ඉතාමත් බලවත්. ඉතින් ඒ වගේම තවත් කාරණයක් තමයි මේ සංගීතයේ චිත්‍රපටි සහ කතා. ඉතින් අපේ පැරණි සිංහල ගීතයක් දරුවෙකුට දාලා මේක අහන්න මේක හොඳයි හොඳ ගීතයක් කියනවට වැඩිය මේ ගීතය මම ඔයාගේ වයසේදී අහපු ගීතයක්, මේක හැද්දි මට මගේ පාසල් කාලේ මතක් වෙනවා කියන වගේ දෙයක් කිව්වම එම ගීතය කල්චරල් ලෙසන් එකක් නොවි අම්මගේ හෝ තාත්තගේ ජීවිතයේ කතාවේ වටිනා කොටසක් බවට එය පත් වෙනවා.
ඉතින් ඒ වගේම අපේ ආගම සහ වටිනාකම. ඉතින් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් පවුල්වලට තමන්ගේ ආගමික සම්ප්‍රදායන් දරුවන්ට හඳුන්වා දීම කල්චරල් ඐඩෙන්ටිටි එකේ කොටසක් වෙන්න පුළුවන්. නමුත් රිචුවල්ස් පමණක්ම නොව ඒවා පිටුපස තිබෙන කරුණාව, කෘතඥතාවය, වැඩිහිටියන්ට ගරු කිරීම, දානය, අන් අයට උපකාර කිරීම වගේ වැටිනාකම් පැහැදිලි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තවත් විශේෂම අවසාන වශයෙන් තියෙන අපි නොකළ යුතු දේ. ඉතින් එතනදී අපිට විශේෂයෙන්ම අපි වැඩිහිටියන් වශයෙන් මතක තබා ගත යුතු කරුණක් තමයි අපි ලංකාවේ ඉන්නකොට මෙහෙමයි කියමින් සංසන්දනය කිරීම, සිංහල කතා නොකරන නිසා දරුවන්ට ලැජ්ජ කිරීම, කමියුනිටි ඉවෙන්ට්ස් වලට බලෙන් ගෙන යාම, වෙනත් ශ්‍රී ලාංකික දරුවන් සමග සංසන්දනය කිරීම, මේවා හෙරිටේජ් එකට ආදරයක් ඇති කරනවා වෙනුවට එයින් ඈත් කරන්නට මං හිතන්නේ පිටුහල් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි මතක තබා ගත යුතුයි culture should feel like belonging not an obligation. ඉතින් මේක හරි වැදගත්. ඉතින් ඇත්තරම අවසාන වශයෙන් මට දෙන්න පුළුවන් පණිවිඩය තමයි අපේ දරුවන් අපි හැදුණු ශ්‍රී ලංකාවෙම හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් අපි වගේම වෙන්න ඕනි කියලා බලාපොරොත්තු වීමත් සාධාරණ නැහැ. නමුත් ඔවුන්ගේ මුල් කොහෙද? ඔවුන්ගේ පවුලේ කතාව මොකක්ද? අපේ භාෂාව සහ සංස්කෘතියේ වටිනාකම මොකක්ද කියලා දැනගන්න අවස්ථාවක් ලබා දීම අපිට කරන්න පුළුවන් ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ශ්‍රී ලාංකිකත්වය මේ අපේ දරුවන්ට බරක් නොවි ආඩම්බරයෙන් රැගෙන යන්න පුළුවන් උරුමයක් බවට පත් කිරීමයි අපේ වගකීම. අවද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස, ඒ කියන්නේ අගෝස්තු මාසයේ 31 වෙනිදා උපරිම උෂ්ණත්වය 21යි, අඟහරුවාදා 23යි, සුළු වැසි ඇතිවෙහැකි දිනයක් සඳහන් වෙන්නේ, බදාදා 17යි, නැවතත් මද වැසි ඇතිවෙහැකි දිනයක්, බ්‍රහස්පතින්දා 18යි වැසි සැති දිනයක්, සිකුරාදා 21යි නැවතත් වැසි සැති දිනයක්, ලබන සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් කෙරිටත් මද වැසි ඇතිවිය හැකි දිනයක් හෙටත් සඳහන් කර තිබෙනවා. ඉතින් වගේම ඔබට සඳහන් කිරීමට ප්‍රජා නිවේදනයක් තිබෙනවා. ඇඩිලේඩ් මුතුහර රූපවාහිනි මුතුහර ළමා සමාජයේ අද මෙවර 10 වෙනි සංවත්සරය වෙනුවෙන් මුතුහර නයිට් 2026 සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කළ තිබෙනවා වුඩ්විල් ටවුන් හෝල් එකේ. ඉතින් සවස 6:30 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. ඉතින් ඔබටත් ආරාධනා කර තිබෙනවා විශේෂයෙන්ම මෙම වැඩසටහනට සම්බන්ධයෙන් අපේ ඇඩිලේඩ් පුරවරේ දුවා දරුවන් විසින් ඔවුන්ගේ දස්කම් බිස්කම් පෙන්වන මේ විශේෂ අවස්ථාව. ඉතින් ඒ වගේම මම ඔබට මතක් කරපු ආකාරයට මෙම මතුහර නයිට් එකේ විශේෂයෙන් අපේ දරුවන්ගේ දස්කම් පෙන්වනවා විතරක් නෙමෙයි, එයින් ඔවුන් එකතු කරගන්නා මුදල් ලංකාවේ බොහෝ විට මේ දුෂ්කර පාසල්වලට අවශ්‍ය කරන උදව් උපකාර කිරීමට ඔවුන් යොදවනවා. ඉතින් ඉතා මහඟු කාර්යයක්. ඉතින් ඔබේ මුදල් ලබා දීලා මේ සන්ධ්‍යාව සතුටු වෙනා වගේම අපේ ඇඩිලේඩ් පුරවරේ සිටින අපේම දූ දරුවන් දිරිගන්වන අතරේ ලංකාවේ දුෂ්කර පළාත්වල සිටින අපේ දුව දරුවන්ට උපකාරයක් කිරීමටත් මෙය ඔබට මහඟු අවස්ථාවක් වෙනවා. ඉතින් නැවත වතාවක් මම සඳහන් කළොත් සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා සවස 6:30 සිට වුඩ්විල් ටවුන් හෝල් එකේ මෙම මුතුහර නයිට් එක පැවැත්වෙනවා. හොඳයි, ඉතින් අපි අදත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද වෙන්ද වගේම පුවත් පසුවේ පරම්පරෙතගෙන ආවා නිරෝධ කාර්යවසම්. ඒ වගේම සිතරදි ගීතයෙන් අප සිළු දෙනා පිරුවේ අපි හිතවත් විජිත් කුමාර් ශ්‍රන්ත මහතා.
නොදුරුමාන විශේෂාංගෙන් දුරකථනය හරහා අප සමග සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඒ වගේම අද දවසෙත් ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ පිටුගල සුදර්ශනාරාම වාසී පූජ්‍යපාද ඇහැලියගොඩ ගුණරත්න ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැතියි. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග පුරා හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබ හිතවත් නයන් පෙරේරා. සුළු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.